කාස්තතම සකුක්නන් කාසන් මිතක ලීරල් සුමාමත මිස ලීල බොතක් කියර මේ හෝබ ැකුම ත්‍රාසි මත කෙත දුමසක මේ පලිසෝ ය ඕර තිය මොමෙන්තු නන් නොස් මස්ත බයි ප්‍රසෙන්තා මිතතුමෙන සේරී නොස්තතරින් දුර නොස්තතරින් පුවර්ත පෙලෙ නොසල්මෙන්ට කන්තීක බොත තරන හර්මනිය දෙස ෆර්මශන්ගේ බෝස් නොන්දත් නොස්ත මිත දුනනන් contribuisce ejercicio en un papel con conta usa stem y también después es armonía un